0: 3ZZ 92.3 FM 3ZZ 92.3 FM.
1: FM
2: මේ 3ZZ ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන්. 3ZZ ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සවතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

సందురాత్రిక సంగీతం ఓరావ సందతరు ఎఫ్ఎం తరంగమాల 95.3 අද 2026 වසරේ පොසොන් මාසේ 25 වෙනිදා බ්‍රහස්පතින්දා පොසොන් පුර පසළොස්වක පොහොයේදී තිබෙන්නේ 9 වෙනි සඳුදා දිනටයි. පොසොන් පොහොය යනු දඹදුව සිට නිර්මල බුද්ධ දර්ශනය එම නැත්නම් බුදු දහම ශ්‍රී ලංකාවට වැඩම කරගෙන ආ දිනයයි. ඒ ධර්මාශෝක රජපුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අනුරාධපුර මිස්සක පව්වට වැඩම කර දේවානම්පියතිස්ස රජතුමාට ධර්මීය දේශනා කර බුදු සසුන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබූසේක. රාජ්‍ය අනුග්‍රහය ඇතුව බුදු දහම ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත වී නව පුනර්වර්ධනයක් ඇති වී ගෘහ කර්මාන්ත සංස්කෘතිය කලා කටයුතු දියුණුවෙන් බවට පත් වුණා. අද ශ්‍රී ලංකාවේ සිටින සමහර අය මේ රට සංස්කෘතිය කලා කටයුතු දියුණුවෙන් බවට පත් වුණා. අද ශ්‍රී ලංකාවේ සිටින සමහර අය මේ රට

0: අප මව්බිමට වැඩම කර මව්බිම සුද්ධ භූමියක් බවට පත් කළසේක. නාගදීපයට, මයිඅංගණයට, කැලණියට, එතනින් ශ්‍රීපාදස්ථානයට උන්වහන්සේ වැඩම කළසේක. පැරණි නටබුන් අතීතය මෙනෙහි කර බැලුවොතින් බුදු දහම ප්‍රචලිත වූ ආකාරය පිළිබඳව මනාව පැහැදිලි වෙනවා. ගස් කල් වලට නමස්කාර කිරීම ලෝකයේ සෑම රටකම පැරණන් සිදු කළා. අදත් ඒක සිදු කරනවා. ඒවා මේ මිත්‍යා දෘෂ්ටික එහෙම නැත්නම් ගෝත්‍රික වශයෙන් හඳුන්වන නමුත් එදා ඔවුන් සිදු කරේ තම කෘතභාවය පළ කිරීමටයි. බුදුන් වහන්සේගේ පිළිමයට, මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිමයට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයට හා අල්ලාහ්තුමාගේ ධර්මයට නමස්කාර කරන්නේ භක්තිය, ගෞරවය පුද කරමින් තම සිතෙහි ඇති තම සිත ප්‍රසන්නවපත් කිරීමෙන් සහනයක් ලබා ගැනීමයි. මෙය මම අර කලින් කී අයට තේරුම් ගත්තත් තේරුණේ නෑ වගේ ප්‍රකාශ නිකුත් කරනවා. මේවා දිට්ඨ ධම්ම වේදිනීය කර්ම වශයෙන් පළ දෙන්නට පුළුවන් බව අකමැත්තෙන් වත් කිව යුතුයි. ඉතින් දයබරසන්නනි, ඔබත් මම කී දෙයට එකඟ වෙනවා ඇති. මෙම පුණ්‍යවන්ත මාසයේ සඳතර තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොඩිකාරගේ පොසොන් බෙතිගී සමගින් අද ඔබව පිළිගන්නවා. සුපුරුදු සෙනෙහසින් යුතුව ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පණාව.

මහින්දා ගමනෙන් සිදු වූ මෞබිමේ පුරුණුදය ගැන අපි අගය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේට, මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව පිණිස මෙම ගීතය ඔබ වෙත ඉදිරිපත් කරමි. ආචාර්ය විසරද නන්දා මාලනියන් ගායනා කරන මෙම ගීතය පූජ්‍ය රූපහා සුමන ජෝති හිමියන් විසින් රචනා කර තිබෙනවා. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් නිර්මල බුද්ධ දර්ශනය ශ්‍රී ලංකාවට වැඩම කරවීම පිළිබඳව ආනන්ද සමරකෝන් සූරින් විසින් මෙසේ ලියා තිබෙනවා. එසේම ඔහු විසින් සංගීතවත්කට ස්වර්ණාද සිල්වා සමගින් මෙම ගීතය ගායනා කරන ලබනවා බැතියෙන්.

හිරුගෙන් රශ්මිය සහ ආලෝකය අපි ලබා ගන්නවා. සඳුගෙන් එම ආලෝකයේ පරාවර්තනය සෞම්‍ය ලෙස අපි ලබා ගන්නවා. පුරහඳ තියෙන දවස පොයේ වශයෙන් සැලකුවේ බොහෝ ධර්ම සිදුවීම් ඒ දින සිදු වූ නිසයි. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරුණන් පෑම මේ ත්‍රිත්වයේ සිදුවුණේ පුරහඳ තිබෙන දවසයි. පොසොන් උදාව වෙනුවෙන් මෙම ගීතවත් වන්නේ විසරද සසිකා නිසංසලා. ගීතයේ පදමාලාව මහින්ද දිසානායකයන්ගෙන් සංගීතවත් කළේ ප්‍රේමචන්ද්‍ර කුලතිලකයන්.

නමස්කාරය ලක්වී ඇතේ එහි පිහිටි අටමාසරණයන් නිසා. පුන් පෝය දිනක පරිසරයේ අලංකාරයත් සමග දිලෙන එම පූජනීය නගරයේ අසිරිමත් බව ආනන්ද සර විමලවීරයන් එසේ වර්ණනා කරනවා. සංගීතවේදී පීඑස් පෙරේරාගේ සංගීතයෙන් උපවන මේ ගීතය ගායනා කරන්නේ විවියන්ද සිල්වා බොලරස් හා කාන්තනී අක්කල් යන ගායිකාවන්.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු. ශ්‍රී ලංකාවේ ඩෙංගු අසංගතයේ සීග්‍රයෙන් පැතිරේ. දැනට 29ක් මිය ගිහින් ශ්‍රී ලංකාවේ ඉතා තදින් පැතිරෙන ඩෙංගු අසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල රෝහල් දින ගණනාවක් තිස්සේ ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි තිබෙනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් රජයේ රෝහල් රාශියක ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළා. කොළඹ, ගම්පහ සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක රෝහල්වල ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත්, පෙරේදා දිනයේ පමණක් ඩෙංගු රෝගීන් 1069 දෙනෙකු අලුතෙන් වාර්තා වූ බවත් ඒ මහතා සඳහන් කළා. මේ වන විට ඩෙංගු අසංගතයෙන් රෝගීන් 29ක් මියගොස් තිබෙන අතර එන් 5 දෙනෙකු දරුවන් බව කී වෛද්‍ය කන්නංගර මහතා මේ වසරේ පෙරේදා වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47179ක් බව ප්‍රකාශ කළා. ඩෙංගු රෝගීන්ගෙන් 51%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්, එම සංඛ්‍යාව 24,452ක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනය 11,000ක් බව වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියා. මේ අතර ඩෙංගු වර්ධනය ගැන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රවල සීලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා පැවැත්වුණා. එහිදී ගත් තීරණයක් අනුව ජුනි 24-26 දක්වා දින 3ක් රටපුරා දිස්ත්‍රික්ක 14ක ග්‍රාම නිලධාරී කොට්ටාස 538ක් අධි අවධානම් කලාප ලෙස නම් කොට ඒවායේ විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඩෙංගු කීටයන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවා ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පවතින ඉඩම් හිමියන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමටද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. 2019 පැවති කෝවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට මුහුණ දී ඇති දරුණුතම වසංගතයේ ඩෙංගු බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. විපක්ෂයේ ඉල්ලූ විවාදයකට ඉඩ නොලැබීමෙන් සජීව මන්ත්‍රීවරු සභාවේ කලබල කරති. සංකෝලයේ පැහැර ගන්නත් හදලා කතානායකවරයා ඉඩ ලබා නොදීම නිසා ඒට විරෝධය පාමින් පෙරේදා යන 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් සභාවේ මැදට පැන කතානායකවරයාගේ අසන ඉදිරිපිට තැන්පත් කොට ඇති සෙන්කෝලය පැර ගැනීමට කළ උත්සාහයක් හේතුවෙන් මහත් කලබල ගෑනියක් ඇති වුණා. මේ අවස්ථාවේ සභාවේ කටයුතු විනාඩි 10කට කතානායකවරයා විසින් කල් තැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පවතින විනිසුරුවත්පාඩු පිරවීමට ආණ්ඩුව කටයුතු නොකරන බව පවසමින් ඒ ගැන පැහැදිලික හදිසි විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසුන් වලින් නැගී සිටියා. එහෙත් කතානායකවරයා පැවසුවේ දිනේ න්‍යායපත්‍රයේ කටයුතු කරගෙන යෑමට තිබෙන බැවින් මේ අවස්ථාවේ ඒට ඉඩ දිය නොහැකි බවයි. මෙම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට දිනයක් ලබා ගත හැකි බවද කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. ඒට විරෝධය පාමින් ගෝසා කරමින් සභාව මැදට පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සෙන්කෝලේ පැහැර ගැනීමේ උත්සාහ කළ අතර එය රැක ගැනීමට වේතධාරීවරයාට මහත් වෙහෙසක් දැරීමට සිදු වුණා. මේ අවස්ථාවේ කතානායකවරයා සභාවේ කටයුතු විනාඩි 10කට කල් තබා අසනින් ඉවත්ව ගියා. පාර්ලිමේන්තුව විනාඩි 10කට පසු යළි රැස් වූ විට නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම තලයකට ඔසවා තබන බව පවසමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුව මේ වන විට අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යයට දැවන්ත බරපහරක් එල්ල කරමින් සිටින බව ප්‍රකාශ කළා. මෙහිදී අදහස් දැක්වූ සභා නායක බිමල් රත්නායක මහතා අධිකරණයේ සිදු කරන පත්වීම සම්බන්ධයෙන් තීරණය කරන්නේ අධිකරණ අමාත්‍යාංශයවත් පාර්ලිමේන්තුවත් නොවන බවත්, ඒ සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් හා ප්‍රස්තදායක සභාවෙන් බැවින් මේ ගැන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විවාද කිරීම අනවශ්‍ය බව කියා සිටියා. ශ්‍රී ලංකාව මැතිවරණවලදී ඇඟිල්ලේ තීන්ත ගෑම නතර කිරීමට යයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණවලදී චන්දදායකයන්ගේ ඇඟිලි වල නොමැකන තීන්ත ආලේප කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. පවතින මැතිවරණ නීති අනුව 2004 වසරේ සිට පැවති සෑම මැතිවරණකදීම චන්දදායකයන් වළංගු හැඳුනුම්පතක් මගින් අනන්‍යතාවය තහවුරු කිරීම සහ නොමැකන තීන්ත මගින් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කොට තිබෙනවා. මෙම ක්‍රම දෙකේ අරමුණ වී ඇත්තේ හොර ඡන්ද දැමීම හෝ එක් අයෙකුට වරකට වඩා ඡන්දය භාවිතා කිරීම වැළැක්වීමයි. ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා සංදේශයක් මගින් ඇමති මණ්ඩලයට යෝජනා කොට තිබුණේ මැතිවරණවලදී ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම ක්‍රමය නතර කිරීමටයි. එයින් තීන්ත සඳහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ජාතික හැඳුනුම්පත අනිවාර්ය කොට ඇති බැවින් තීන්ත ගෑම අනවශ්‍ය බවත් සඳහන් එම අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමතිවරුන් විසින් අනුමත කොට තිබෙනවා. මේ සඳහා අදාළ 50 සන්තෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතයි. ප්‍රවීණ චිත්‍රශිල්පී මෝටා ගෙදර දිවිසැරිය නිම කරයි. ශ්‍රී ලංකාවේ කලාව නව මගකට යොමු කළ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වූ මෝටා ගෙදර වනිගරත්න මහතා පෙරේදා අභාවප්‍රත් වුණා. මාතර කැකනදුර පිහිටි සිය නිවසේදී මිය ගියේ මහතාගේ වයස අවුරුදු 94ක්. හේවුඩ් කලායතනයෙන් චිත්‍රශිල්පිය හදාරා 50 දශකයේදී ලංකාදීප පුවත්පතට එක් වූ මෝටා ගෙදර වනිගරත්න මහතා පසුව දවස රෙවිදින රිවිරස ඇත්ත සහ සිලිමෙන පුවත්පත්වල චිත්‍රශිල්පියෙකු ලෙස සේවය කළා. පරිගණක තාක්ෂණය නොතිබූ කාලයේ පුවත්පත්වල විවිධ හැඩයේ අකුරු ඇනීම කළ ඔහු බිහිකළ අකුරු මුද්‍රණ ශිල්පීන් මෝටා ටයිප් ලෙස හැඳින්වුවා. වෙසක් තොරණ ඉදිකිරීමේ කලාවේද විප්ලවයක් කළ ඒ මාතා කොළඹ වරායේ තොරණ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව ආකාරයට ඉදි කළ අතර පසුව වෙනත් චිත්‍රශිල්පීන්ද ඒ ක්‍රමය අනුගමනය කළා. මෙවර පොසොන් පෝයේදී ඇත්තේ ජුනි මාසයේ 29 වැනි සෞදා දිනටයි. මිහිඳු මහරහතන් වහන්සේ දඹදුව සිට ශ්‍රී ලංකාවට බුද්ධ ධර්මය වැඩම කරවීම පොසොන් පුර පසළොස්වක පෝයදා සිදුවුවා. අනුරාධපුර නගරය මුල් කරගෙන මිහින්තලාව ඇතුළු බෞද්ධ විහෙර විහාරස්ථානවල ආගමික කටයුතු පැවැත්වීමට සූදානම් වීම පවතිනවා. ආමිස හා ප්‍රතිපත්ති පූජා වලින් බුදුහිමියන් සහ අනුබුදුහිමියන් සිහිපත් කිරීම, ගෞරව දැක්වීම මෙහිදී සිදු කරනවා. තොරන්, දන්සල්, පොසොන් කූඩු ප්‍රදර්ශනයන්ට පැවැත්වීමට නියමිතයි. දන්සල් ආහාර සුරක්ෂිත බව පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් යොමීමට සූදානමින් සිටිනවා. ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් එසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
1: ශ්‍රී ලංකාවේ තිබෙන විවිධ ප්‍රදේශ අතරින් අනුරාධපුරයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. අනුරාධපුරය ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයක් මෙන්ම බෞද්ධයන්ට වැදගත් වෙන පූජනීය ස්ථාන රාශියක්ද එහි පිහිටා තිබෙනවා. ඉතින් අපි අද අදහස් කළා අනුරාධපුරය හා එහි වැදගත්කම ගැන කියවෙන ගීත කීපයක් අපගේ ගීපකුරෙන් ඔබ වෙත ගෙන එන්නට. අනුරාධපුරය හා එහි ඇති ඓතිහාසික වැදගත්කම ගැන කියවෙන දේශාභිමාන ගීතයක් පළමු අප ඔබ වෙත ගෙන එන්නයි සූදානම. වසර 2600කට අධික කාලයකට අයත් උරුමයන් ඉතාමත් ඕනෑකමින් රැකබලා ගන්නා ලෙස ආයාචනා කරන මෙම ගීතය අභිවර්ධන බාලසූරියගේ ගායනයක්. මහා ආචාර්ය සුනිල් ආරියරත්නන්ගේ ගීපද රචනයක් ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කොට තිබෙනවා. අහලා බලන්න ඒ සරුසාර කෙත්බින් මෙන්ම මහා දා ගැප් වල් මිහිවන්නට ඉට නොදෙන ලෙසට කරන මෙම ඉල්ලීම කා වෙනුවෙන්ද කියලා.

අනුරාධපුරය ගැන කතා කරන විට බුදු සසුන මෙන්ම රට දෑ සමය එක්සේසත් කළ රජවරුන් ගැනද සිහියට නැගෙනවා. ඒ සමගම වාරි කර්මාන්තය හා වැවෝපන උදකළ රජවරුන් ගැනද ඉතිහාසය තුළ සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ ඇති වැදගත්කම හා ඒ සඳහා දායක වූවන්ගේ බලය ඉදිරියටත් ගෙන යා යුතු බව මෙම ගීතයෙන් කියවෙනවා. පූජ්‍ය රමුක්කල සිද්ධාර්ථ හිමියන්ගේ ගීපද සංකල්පනාවක් ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීත කොට තිබෙනවා. ගායනයේ නිරංජලා සරෝජනී. අහල බලන්න, අනුරාධපුරයේ අනුරාවනෙගු ඒ කවුරුන්ගේ බලයද අප ඉදිරියට ගෙන යා යුත්තේ කියලා.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ අනුරාධපුරේ හා එහි ඓතිහාසික වැදගත්කම මෙන්ම ආගමික වැදගත්කම ගැන කියවෙන ගීත කීපයකටනේ. අනුරාධපුරේ ශ්‍රී ලාංකිකයින්ට වැදගත් වන රම්ම නගරයක් ලෙස අතීතයේ සිට සලකනු ලබනවා. රුවන්වැලි සෑය ශ්‍රී මහබෝධි මිහින්තලේ වැනි පූජනීය ස්ථාන යදුණ බෞද්ධයන් ඉතා උසස් කොට සලකන පූජනීය ස්ථාන රාශියක් ඇති ශුද්ධ නගරය ලෙසද අනුරාධපුරය සලකනවා. ආනන්ද සමරකෝන් ශූරි නැතුරු පිරිස ගයන මෙම ගීතයෙන් අනුරාධපුරේ ඒ අමරණීය බව හා ප්‍රෞඩත්වය තවමත් නොනැසමින් පවතින බව කියවෙනවා.

පූජ්‍ය රමුක්කන් සිද්ධාර්ථ හිම්පාණන් විසින් රචනා කොට ඇතිම ගීතයේ පවිටු මිසිතුටුවන්ට කදිම පාඩමක්. ආචාර්ය පේමසිරි කේමදාසයන් විසින් සංගීතෝත්කරණ ලදම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද මාන්ලී බුලත්සිංහලයන්. ස්වභාව ධර්මයට දැනෙනදී පවිටු මිනිසුන්ට නොදැනෙන ආකාරයේ

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: තමාටම ආවරණික වූ හඬ පෞරුෂයෙන් හා සයිදයෙන් ගායනා කරන ගායක ශිල්පී කුන්සිට් සොයිසාගේ හඬින් ගීතවත් වන මේ කණකළු ගීතය පද රචක පී.එම්. සේනරත්නයන්ගේ නිර්මාණයක්. පදවල් අර.එම්. චන්ද්‍රසේන සංගීතවත් වුණා.

ගායික වසන්ත සඳනායක විසින් ගායනා කරනු ලැබූ මෙම පෙරණි ගීතය රචනා කරන ලද්දේ විමල්ය සබිසුන්දරයන්. ගීතය සංගීතවත් කළේ PD විල්සන් පෙරේරා සංගීතඥයා. අද ඔබට ඉදිරිපත් කරනම ගීතය නවීන තාක්ෂණය යොදාගෙන එම ගීතයට හානියක් නොවන ලෙස නව ගීත මිශ්‍රණ සංකලනයට අනුව

0: ඔබගේ සමගින එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලීපි. වැඩසටහන සම්පාදනය කර ඔබගේ සමගින යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගේ සමගින යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.